විටක පරිත්‍යාගයක් වූ ප්‍රේමය. ප්‍රේමය වෙනුවෙන් අසීමිතව කැප වූ පෙම්වතුන්. තමන් විදි ප්‍රේමයට කිසිදා වෛර නොකළ ප්‍රේමවන්තයි. අතර අතර මංගූ පෙන්වතුන් ලියව් කවිවැල් මුමුණන මින්ද නේන රයිට හරිටම රෑ හත ඉතිහට ඉසිර සිර හත වැදී රෑ.

ආදරේ හිතේම තියාගෙන හැමෝටම එහෙන්න ආදරේ කියන්න. ලගින්ම ඉන්න හිත පුරාම ඉන්න අයව ආදරෙන් මතක් කරන්න. වැඩ කොච්චර තිබුණත් මහන්සි නැතුව සතුටින් වැඩ කරන්න. හරියටම මධ්‍යහන 12 ඉඳන් දවල් 2 වෙනකන් මධ්‍යහන ඉස්සරයි ගී මිහිරයි.

ඉසර ගී මල් වරුසා ආදරය කරන හිතේන්න ලගින්නන්න හැමෝම වෙනුවෙන් දවල් දෙකේ දන් හවස හතර වෙනකන් ඉසිර ඇහෙනමානේ ඉන්න.

0: මහමුදම ගොඩට ගලා
1: රක්කුණු හිරු පායන්නද
0: රක්කුණු හිරු පායන්නද
1: මහමුදම ගොඩට ගලා
0: මහමුදම ගොඩට ගලා
1: රක්කුණු හිරු පායන්නද
0: රක්කුණු හිරු පායන්නද

0: ගෙදර යන ගමන් නිදහසේ අහන්න සන්ධ්‍යාවේ ඉසිර හැමදාම හවස 4ට සන්ධ්‍යාවේ ඉසිර අහන්න.
1: ධර්ම රහස්‍යෙම

ඉසර ගේ මල් වරුසා ආදරය කරන හිතේ ඉන්න ලඟින් ඉන්න හැමෝම වෙනුවෙන් දවල් දෙකේ ඉඳන් හවස 4 වෙනකන් ඉසර ඇහෙන මානේ

ඈත හිටිය ලගින්ම හිටිය ඔයා වෙනුවෙන්ම මට කියන්න තියෙනවා ලස්සන කතා ගොඩක්. ඒ කතා අතරේ ඔබට කියන්න බැරි ගොඩක් තේපිරුණු ආදරණීය කීත පෙළක්.

ආදරේ හිතේම තියාගෙන හැමෝටම එන්න ආදරේ කියන්න. ලගින්ම ඉන්න හිත පුරාම ඉන්න අයව ආදරෙන් මතක් කරන්න. වැඩ කොච්චර තිබුණත් මහන්සි නැතුව සතුටින් වැඩ කරන්න. හරියටම මධ්‍යහන 12 ඉඳන් දවල් 2 වෙනකන් මධ්‍යහන ඉස්සරයි ගී මිහිරයි.

විටක පරිත්‍යාගයක් වූ ප්‍රේමය. ප්‍රේමය වෙනුවෙන් අසීමිතව කැපවූ පෙම්වතුන්. තමන් විදි ප්‍රේමයට කිසිදා වෛරණු කළ ප්‍රේමවන්තයින්. මතක අතර අතරමං වූ පෙම්වතුන්. ලියු කවිවැල් මුමුණන මින්ද නේන රැයට. හරිටම රෑ හතේ තිහට ඉසිර සිර හත බැදී රෑ.

ගොනලු කොළඹ මේ ගම ඇර යනවා ඒසරේ. එහි තියෙනවාලු දියුණු වෙන්න හොඳම මන්තරේ. රක්ෂාවක් ඔබ එද මොන වාගේ ඇද්ද කියලා බලමු කොළඹ සිරපුරේ. හරි අයිත මන්දා නැකත්‍රාල කියපු සාස්තරේ.

පිරවුන් මෙහෙ නැත්තේ මොකද අපේ ගමේ අයින්සක පෙන් අයෝ මේකද මේ කොළඹකිවේ පිර ලෝකේ කියලා ආවේ වැඩක් සොයා ගන්නටයි දැන් මේවා දැකලා මට හිතෙන්නේ ගෙදර යන්නටයි පිර ලෝකේ කියලා ආවේ වැඩක් සොයා ගන්නටයි

පිස්සනමුදු මාල රත්ත රණිය කියලා දෙයි. කන්තෝරුවේ වැඩ වෙලාවේ රේස් පොත බලයි, කොහෙ බැලුවත් පොර බුතියයි පොර සුරා පොලයි. මේක කොළඹ නම් දෙයනේ අපේ ගම හොඳයි. මේ වගේ අයමද කොළඹ ඉන්නේ? දැන් මෙහෙම දැකලත් මට හිතෙන්නේ ගෙදර යන්නටයි. පුර ලෝකේ කියලා ආවේ වැඩක් සොයා ගන්නටයි. දැන් මේවා දැකලා මට හිතෙන්නේ ගෙදර යන්නටයි. දැන් මේවා දැකලා මට හිතෙන්නේ ගෙදර යන්න.